0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
1: එෙන් ඉන්සානගේ ශුවූර්තකා خියාලුතන් අනෙන් ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකී දූ මාලූමාතා එකකි හුනර්තකා තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දූ එහෙන්කමුන් ආයිලායා මුජතමාවගේ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකී දූ හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොළෙරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දූ මිකංකං මෙහෙන් හුරුමායකු මුස්ලිමුන් දුලුගේ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙක්ගා දුලුගේ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වර බොඩ බාරු අලුවාෆා ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅමිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නේ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකන් ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකන් අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේ හැද්දී ඉර්ෂාදු දිනුම දුළුගේ බේනුන් කුරුම වනී අංගවාෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙබ් බුණා නම බුණාම් වානී හෙවබහෙ හෙවබහෙ බුණවෙන්නෙන් නම එච්චෙ නුබුණෙ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගේ කුඩ දරිෆුලද්දින් නසේහතෙක්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොක්ගෙන් බලිබෙදානෙ එකමකු හනුහුරෙගෙන් බයියෙන්නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරෙ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශෙ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරාන්ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්

0: නුවදිහේක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මේ ගාතුක.
1: One, two, three, four.

0: دي لهي اف ام نوديها كم ميجا هرتز.
1: ගඩ මෙහර අගඩි හතාවස් මිනිත් මෙනෝ දෙහික මෙගහත්ස් දෙවි හේ එෆ්එම් මෙගඩි ගලුගු මෙන් කුරියම් මෙකෙන් දනී රාජ්‍ය හිඳුන මේ ෂෝ ගලුගු මෙකේ හුන්තර නවස් බෑවරි වෙවෙන නනොට් කුරවානි පීඑස්එම් ඒආයි ඩීඑෆ්එම් 91 මෙසේජ් කුරවානි ලුගු මෙකේ හුන්තර ඒක වාහක දක්කාලා නගුලා ලයිෆ් මෙමනි දුසෝමාය දුසෝමා
2: ලබ්බ
1: කිනේ හාව
2: හාව ලෙන්ගේ තාව ගොත එම් ලකින්
1: බරාබර හම කොබ දුස් ෆෙෂකින් මෙදී කිනේ
2: සින්
1: රංගල ෆෙෂනේ
2: මෝසුන්
1: කියන
2: මෝසුන් දැමියදු රාජේකෝ විචාර ගොතක නෝමලදී
1: වැෑගදයිද
2: වැෑගත
1: මිහර්ති හුරි කොන්තක්
2: කියේග
1: සෑගකන්කන් නිම්මාලික
2: සෑකන්ත හම කුරියත් දැන්
1: අධි කුරියත් දැනි අම් බන්ධුවීම දැන් කුරකොන් ලස්කමෙන් අන්නා නෙතා ಆರಾಮ ಕೊತ್ತಾಗಿನ ಕುದಿಂಗ್ ಉಳೇನಿದ ಗಡಿತಕ ವಿಸ್ ನೀದಾ ಗಡಿತಕ ವಿಸ್ ಬದಲ ತಕೆ ಅಣ್ಣಾನೆ ಹೇ ಮಿಯದು ಜಹೇನ ಎ ಬೇ ಬರಂಗಳು ಕೊರೆ
2: ಯಾ ಶೆಡ್ಯೂಲ್ ದೆನ್ ತಫಾತ್ ಕೊಲ್ಲು
1: ಅಮರ ಬೊಡೆ ಶೆಡ್ಯೂಲ್ ಬದಲ ಫೋನ್ ನಾನಿ ದೋ
2: ಆ ದೆನ್ ತೀದೆ ಆ ಸುಮಾ ಪತ್ತು ಸ್ಕಿಯದೆ ಚೀದೆ
1: ಅಹಂದ ಆ
2: ಬದ ದೆನ್ ಏರೆ ಎ
1: ಕೊಲ್ಲು ದೆನ್ ಚುಟ್ಟಿ ವಿಮ ಚುಟ್ಟಿ ಗೆ ಗೊತು ಗೆ ದೆನ್ ಕುದಿಂಗ್ ನಾ ಹೇದು ಕೊಲ್ಲು ಕೊರ್ಸ ದೇ ಮಾನಿ ದೋ
2: ಬದಲಕ್ಕೆ
1: එහෙම දැන් මේ ආටෝමක් කොන් කහලා මේ කන්දත්තකින් හිතුව අලන්ති හුරි
2: අව දුස්සින් එමුණායේ දෙහව ආහාර ප්‍රශේර මෙන්න ඉතලයිනේ ඇති දෙහව
1: ඕල රීච් වෙවේ තවසක කොරනද
2: ආමියා තවයි ගෝල
1: ආමියා මං හමයි දෙන්නේ ඉංගේ
2: අව දුස්ස
1: එති ෆයි ලව හාස කොල්ලාන
2: හාස කොල්ලාන දෙලෝ අඩව ඉබ
1: ಕುರಿ ಹಾಕುದಿನ ಕುಜ್ಜ ಕತ್ತೆ ನೋನಿ
2: ಆ ಕುಜ್ಜ ಕತ್ತೆ ಮಿದ ಮಾರಿ ತೆ ಒಳೆ ಕುಜ್ಜ ಕತ್ತೆ ಹಾ
1: ಹಾಲ ತಿನಿ ದೋ
2: ಆ ಓಕೆ ಅಮ್ಲೇ
1: ಥ್ಯಾಂಕ್ ಯು ವರ ಬಡ ಹೇಮ ಲವ ಜ ಹಾಲ ದೇ ನಿಂಗೆ
2: ಸುಸಾರ ಅಲ ತಾಣೆ ಚುಟ್ಟಿ ಉಳೆ ಸದೋತಿ
1: ದಿಗು ಚುಟ್ಟಿ ಹೇ ಇದ ಕೊಲ್ಲಾ ಮಿ ಆ ಬರಾಬರ ಬರಾಬರ ಹ ಹುರಿ ಹಾಕುಸ್ತಿ ಅನೆ
2: ಬರಾಬರ ಯಾನೆ
1: ಓಕೆ ಹೇಮ ಲವ ಜ ಹಾಲ ದೇ ನಿಂಗೆ

0: نوديها كم ميجا هاتس تبعي اف ام.
1: දුවහක්ව සිතන් කරාතා ලවයා මියසික් එකත් තියෙන්න ලෝබි හදියායක බදල් කොල්ල විදාණියේ මිෆාර මෙති ඒ ෆුරුසත් තිබේ ෆුලුන් එම්මේ ලෝබිවා එම්මේ ගයාවා ගඩි අහරුතකේ වන්දෙන් ලෝයි බායක වඩුවෙහි ටී ටයිම් රික්වෙස්ට් මිෆාර කුඩ බදලකායකු
2: තුහි තුහ හරසු තුහි තුහි ખાබ හැ
1: එම්මේ කමුදා ලවතන් අඩුවහමුන් කොම්මේ 30 මිනිටකුන් අලගුන් වෙන් කුරා සුවාතක ජවාබ් ෆොනුවා ಕೊಮ್ಮೆ ಸುವಾಲಕಿ ಎಮಹಕ ಕಂಡಾಳ ಹಾ ಸಹದ್ಯಾಯ ಗಾಯಕುದ್ದೆ ಫಾಲಮೆ ತಿಬಾಗೆ ಇಲ್ಮಾ ತಿಬಾ ಎಮ್ಮೆ ಗಯಾವಾಲವತ ಮಿಫಹರು ಮಿ ಹದ್ಯಾಯ ಹಮೆಯ ತಿಬಾ ಗೆಂಕುಸ್ತೆ ಫಾಲಮ ಕದಮ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමැති එක මෙගාහර්ට්ස්
1: දිවෙහි FM අසුරු නමාදු වගතු
2: الله أكبر الله

0: TVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීත ලවතකේ
2: රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගහස් TVFM ගේ මේ හැන්ටි බයි ලවත කොමස් පෙරිකේ
2: දුගොන් ෆිල්මර් නෝ මේකේ
0: හම දිවෙහිගේ මොනිසු හේ ෆිල්වැදේ නමුග අබදුවස්

0: Di Vehi FM, nur die Ecke Megahertz.
1: ගඩි මිහාන් මිවනි ෆස් ගඩි 21 මිනිට් හිඟා ෆනෝ දෙක මෙගහර්ට්ස් දෙව FM මු මිගඩි කුරියම් මිගෙන් දා ටී ටයිම් රික්වෙස්ට් මිහාන් මිවනි නිම කාහ මෙන් ඇන්ස නිම්මල් මුගෙ කුරින් මි බලානනි දෙව FM ගෙ කුරියම් හුරි ප්‍රෝග්‍රෑම් තක මි රේගෙ එහුන් තෙරින් බෑවරි කොගෙන් කුරිය ගෙන් දා ප්‍රෝග්‍රෑම් තක ගෙ තෙරේ ගා හිමෙනනි ශාවියනි මිෂෝ අගඩි තිරියෝ ගා ෂෝ ගෙනස් තේන ස්ටුඩියෝ ඉන් වගුතුන් ෂෝ කුරිය දානි ෂෝ ගා බෑවර් වුම මෙසේජ් කුරමුන් ගෙන් දානි ෂෝ ෆෙෂුමා එකී ගා PSM එයා මෙදිරිකෝ මෙසේජ් කුරමුන් ගෙන් දානි DFM 91 මි පේජ අෂේගේ ඛබර ෆෝ අගඩි තිරියෝ ගා ශාවියනි ෂෝ ෆෙෂි ගෙන් දානි මිරේ දෙන් නුවගඩි තිරියෝ ගා අල්ගොන් මෙන් මි කුරිය ගෙන් දානි ලවේ ක ෆෝ ලවේ මි සිල්සිලාගේ ෂෝ මි බෑගඩි ර කුරිය ගෙන් දා ෂෝ ඒගේ ෆහුන් දිහේ ජහර දිව FM මුගි ගෙන් දානි MFS මි සිල්සිලාගේ ෂෝ මිරේ එගාර ජහර ගෙනස් තේනි රූමි මි ෂෝ ಕುರಿಂಗ್ ಅಡೋ ಹಣ ಲವೆ ಫರಾತಕ ಮಿ ಫುರ್ಸತೆ ಮಿಯೋತಿ ರಿಪೀಟ್ ಶೋ ಎಂ ಮಿ ಗೆನಿಸ್ ತೇನಿ ಮಿಗೆ ಮಿರೆ ಮೆಂದ ಮುಬಾರ ಜಹರ್ ದಿವೆ ಎಫ್ ಎಂ ಗೆನಿಸ್ ತೇನಿ ಗೇಮ್ ಆನ್ ಮಿ ಶೋ ಮಿ ರೇಗೆ ಮಿ ನಮಾದ್ ವಗುತಕ ಬಲಾಲಾಯರು ಮಗ್ರಿಬ್ ನಮಾದ್ ವಗುತುವಾನಿ ಮಿರೆ ಹಗಡಿ 23 ಮಿನಿಟ್ ಕ ಇಶಾ ನಮಾದ್ ವಗುತುವಾನಿ ಹಗಡಿ 30 ಅಂ ಮಿನಿಟ್ ಕ ಮಿಯದುಗೆ ಸುವಾಲಕಿ ಮಾಲುಮಾತ್ ಕೊಳ ಹಿಸಾ ಕೊಲ್ಲಿ ಚಾಕ್ಲೇಟ್ ಕೊಸ್ಮಸ್ ಆ ಗುಳೆ ಗೊತ್ತು ವರ ರೀತಿ ಗ್ಯಾಮು ಮಲೆ ಮಿ ಸುವಾಲಕಿ ಚಾಕ್ಲೇಟ್ ಕೊಸ್ಮಸ್ ಗೆ ಕುಲೇಕಿ ಕೊ ಬಾಹೆಗೆ ಮೀಗೆ ಕುಲೇಕಿ ಮೆರೂನ್ ಕುಲ ದೆ ಮಿ ಸುವಾಲ್ಗೆ ಜವಾಬ್ ಫೋನ್ವ ಫರಾತೋಗೆ ಮೆದುಗನಗ ಗುರುತ್ಲುಂ ಕುರಿಯ ಮಿಗೆಂದನಿ ಕೊಮ್ಮೆ ಮಹಿಗೆ ಸೆಮ್ಮೆ ಫಹುಂ ಮಿಯೊಣ್ಣ ಮಿ ಟೀ ಟೈಮ್ ರಿಕ್ವೆಸ್ಟ್ ಶೋಗ ದೆನ್ ಹಾಸ ಇನಾಮೆ ದಿಬಿಗೆಂದಾನೆ ಗುರುತ್ಲುಂ ಹೋಯ್ ಫರಾತಕ ಮಿಗಡಿಗ ಕುರೆ ಮಿಗೆಂದೆ ಟೀ ಟೈಮ್ ರಿಕ್ವೆಸ್ಟ್ ಮಿಶೋ ನಿಮ್ಮಲಾ ಫಮಿ ವಕಿವೆಲನಿ ಎಮ್ಮೆ ಹಾಯ್ ಹೊಂತೆರಿನ ವರಂ ಉಫಾವಿರಿ ವರ ಪಾಚ್ ವೆಡ್ ದುಹಾಕೈತೆ ವಸ್ತಾಮದೇಕು

0: DDFM නුවදි හේක මෙගහ
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීතවලසසා
2: රේ ආතෙස් කුරියේ
3: නුවදි හේක මෙගස් DDFM ගේ මේ හැන්ඩි බයිලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්මර් නෝ මේ කියහම
0: දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැදේ නමුග අබදුවස්

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: ගීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ සීරතයි දිරි උළුවුමුගා ගෙංගුළුවි රීති ආදතකාමෙදු විස්නාලුමුන් ඉබරතුගේ ගිනගුණ ෆිදාවලතකේ ලිබිගෙන්දේ ඉන්සානාගේ හයාතුගේ හුරිහා මෑදානක දෙජින්සුගේ මිහුන්න කුදිබොඩු හුරිහා උමුරෙග්ගේ ඉන්සානුන්න ගීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ අලොකමුගේ හයාතන් නසරු හිංගාලමතු ගින වගුතු අලොකමුගා ඉතුරු එකලේගේ ෆානු හේද කුරෙව්වුමා ගින දුවස් දුවහු රෝද ෆුලං හුන්නෙව්වුමා ගින ගිනං ගීත කුර්ආන් කියවා විදාළවුමා මෑන් අල්ලාහුව විකුරු කුරෙව්වුමුගා වගුතු හේද කුරවමුන් ගින්දවාති මිස්කිතුන් නුකුමෙ වඩා ගණෙවේනේ ෆුරසතේ ලිබි වඩා නුගන්නවානේ හෙන් හීවාවරුවේ අදි අලොකමුගා මශ්ගූල් වේ වඩා ගන්නවාලේ ගිනකමු ඉතුරු එකලේගේ ෆානුගේ ආයිලි දිරි උළුවුමාවෙස් දුරුවේ හුන්නවානේ කමුගා හීවාවරුවේ ගීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් කුරෙව්වි ජිහාදුතක බෑබරි වඩාගෙන්නේ තෆාතු හංගුරාමතකා මෙදු විස්නාලුමුන් එකලේගේ ෆානුගේ හයා පුළුගා එහෙන් එව්වෙස් කමෙක් කුරවානේ ෆුරසතු ලිබි වඩා නුගන්නවානේ කමුගාවෙස් හීවාවරුවේ මුලි ඉන්සානියත ෆෑදාහුරි ඉර්ෂාදුතක حكمتا علمگه دمرون دوی هدیایا مد وسنا لافی نما اکلیگ فانوگه مولی حیا پلو هید کور وافا ونی علما حکما لی بڑا گتما کما گاوس ہی واوروے ما نبییا صلی اللہ علیہ وسلم گه حیا پلو گه کومے میدان کی ایم فریہما کامیابییا اکوے فاوا میدانے ایتور اکلیگ فانوگه اڑ کما گه سببون ಆಯಿಲಿ ಹಯಾಪುಳ ಕುಡವೆಸ್ ಫಂಡುಕಮೆಂ ಆಸ್ಫೈನ್ನುವೆ ಜಿಹಾದುಗೆ ಮೇದಾನುಗ ಹರಕಾತ್ಯರಿವೆ ವಡಾಗತುಮಕುಂ ಅಳುಕಂ ಕುರೆವುಮಕ ಕುಡವೆಸ್ ಹುರಹಿಂ ಎಳಿಫೈನ್ನುವೆ ಇನ್ಸಾನಿ ಹಯಾತಾ ಗುಳಿಫಾವಾ ಕೊಮ್ಮೆ ಮೇದಾನಿಗ್ಗ ಕೀರಿತ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ದಕ್ಕವಾಫಾವನಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ನಮೂನ ಕೀರ್ತ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಸೀರತಾ ಬೆಹೆಗೊತುಂ ಲೇವೆ ಮುಂದ ಗಿನಗುಣ ಲಿಯುಂತಕ ಎಕುಲವಾ ಲೇವೆ ಮುಂದ ಗಿನಗುಣ ಫೊತ್ತ ಎಮ ಸೀರತುಗೆ ಸಿಲ್ ಸಿಲಾಗೆ ತೆರೆಯ ಗೆತೆಮು ಇತುರುವ ಮುಂದ ಇರುವೆಸ್ ದಕ್ಕಂ ಹುರಿ ವಾಹಕತಕ ಲಿಯ ಹಾಮ ಕೊದ್ದೇನ್ ಜಹಿಫಾವಾ ರೀತಿ ನಮೋ ನಾಯಕ ನಿಮುಮೆನ್ನೆ ಹಮ ಕೊಮ್ಮೆ ಮೀಹ ಕಮ್ಮೆ ಅದಿ ಕೊಮ್ಮೆ ಸಮಾನ ಕಮ್ಮೆ ಎ ರೀತಿ ನಮೋ ನಾಯಕಿ ಎಮ್ಮೆ ಬೇಣು ತೆರಿ ನಮೋನ ಮಿ ಹಗೀಗೆ ಬಯಾಂಕೊ ದೆವ್ವುಮುಗೆ ಕೊತುಂ ಮ್ಯಾಂಗ್ ಅಲ್ಲಾಹು ವಹೀ ಕುರವ್ವಾಫವೆ ಲಕದ್ ಕಾನ ಲಕುಂ ಫಿ ರಸೂಲಿಲ್ಲಾಹಿ ಉಸ್ವತುನ್ ಹಸನತುನ್ ಲಿಮನ್ ಕಾನ ಯರ್ಜು ಅಲ್ಲಾಹ ವಲ್ ಯೌಮಲ್ ಆಖಿರ್ ವಧಕರ ಅಲ್ಲಾಹ ಕಥೀರ ಮಾನೈ ಹಮ ಕಶವರುಂ ಅಲ್ಲಾಹುಗೆ ರಸೂಲಾಗೆ ಕಿಬಾಗ ತ್ಯಬಾಮಿ ಹುನ್ನ ರಿವೆತಿವೆಗೆಂ ವಾ ನಮೋ ನಾಯವ್ವೆ ಅದಿ ಅಲ್ಲಾಹುಗೆ ಧರ್ಮಯ ಆಖಿರತುಗೆ ಸವಾಬಂ ಎದೆ ಅದಿ ಗಿನಗಿನ ಅಲ್ಲಾಹು ಹದುಮ ಕುರಾ ಕಮುಗಾವಾ ಮಿಯಕಶೆ.

රීති අබදුස් රීති ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙන කිහාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙන කිහාවරකා

0: කොම්ම හප්තාකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අම එකනි නෝදිහයක මෙග හට් දිවහි එෙමු
1: එහ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක.
1: ලවයකක් වහ ලවයි.

0: OST.
1: අද මියවතාගේ ෂෝ නිමකා මේ මෙයි නිම්මාලානි මියවතාගවිස් OST මෙබැ වාලෝපියන් ගේනම මේ ආමුගේ මක්බූල් කන් ලිබුණු දවේ ගේතුරුන් මුලේ ඉන්ඩස්ට්‍රීම් විස් බලාගෙන් ෆවා ක්ලාසික් මාස්ටර්පීසින්.

0: හමයිකනි නුවදිහ එක මෙගහර්ට්ස් දිවහිය පැම.
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවහිය පැම්.